0: අපේ ජන සංගීතයේ තුලින් රිදී නිම්නේ රිද්මය.
1: The rhythms of our folk music provide a setting for the saga of an uprooted family seeking fresh pastures.

ගමන් මන් දොහක් මලල ආරේ ඉඳලා දික්වැල්ලට යනවා ගාට ගාට. වතුර පිපාසයේ උහුලන්ට බැරුවා. දිවත් ගිලෙන්ට වගේ. හේන් කොටයක් මැද්දෑවේ ගෙපලක් දැකලා පිල් කණ්ඩියට ගොඩ වුණා විතරයි. වර්ණනා කරන්න බැරි රූප ස්වභාවයක් එක්කලා බාල ළමා නගෙක් දොරෙන් එබෙනවා. මගේ අර වතුර පිපාසෙත් කොහෙ ගියාද නැහැ. ඒ ඇස්සේ කොබෙයි කුට්‍රු කුට්‍රු ගානවා වහල උඩ. මම වතුර පොදක් ඉල්ලන ගමන් මෙහෙම කිව්වා.

බිදිච්ච මැටිවලං කෑල්ලක වතුර පොදක් ඉරේලියට දිලිහෙනවා. මම ඕක ඇහිඳලා අරගෙන තොලකට තෙමා ගත්තා. බාල නගාඬනවා. මම ඒ ගමන මෙහෙම කිව්වා.